ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා ඔබ සැමට. අදත් මේ සුන්දර ඉරිදා සන්ධ්‍යාවේදී ලක්කඬ සහෘද අඩපෑ සමගින් ඔබ හා සම්බන්ධ වීමට ලැබීම ඉතාමත් වාසනාවක්. FM තරංග මාලා 106.1 ඔස්සේ වෙලින්ටන් ඇක්සස් ගොනුදුලි මධ්‍යස්ථානයේ සිට අදත් සජීවීව ඔබ වෙත ගෙන එන ලක්කඬ සහෘද අඩපෑට මූලික දායකත්වය ලබා දෙන්නේ එක්සත් ශ්‍රී ලංකා සංගමයේ මගිනොයි. ආයුබෝවන්. වෙල්කම් ටු ලක්කඬ. The Voice of Sri Lanka in Wellington, sponsored by United Sri Lankan Association. ඉතින් අද වෙලින්ටන් පුරවරයට තවත් එක් සුන්දර දවසක් වුණා. මේ අපි ශීත ඍතුව ගෙවන්නේ, ශීත ඍතුවේ අවසාන මාසය ගෙවමින් පවතින්නේ. ඉතින් අද මද හිරු එළියක් තමයි, හිරු රශ්මියක් තමයි අද වෙලින්ටන් පුරවරයට පතිත වුණේ. ඉතින් ඒක මං හිතන්නේ මේ ශීත ඍතුවේ තියෙන සුන්දරත්වය වෙලින්ටන් පුරවරයට ගෙනාවා. ඉතින් අද මා ඔබ වෙත තෝරාගත් ගීත ගැන යමක් කියනවා නම්, මට හිතෙනවා මේ ගීත හැම එකකම පුංචි සමානකමක් තියෙනවා. කියන්නේ ඒ කියන්නේ ඒ හැම ගීතයක්ම ගීතයකින්ම කියවෙන්නේ එකම දෙයක් ගැන. හැබැයි එක් පැතිකඩකින් තමයි ඒ දේ දිහා බලලා තියෙන්නේ. ඉතින් අද මා ඔබ වෙනුවෙන් තෝරාගත්ත ගීත වලින් කියවෙන්නේ ආදරය සහ වෙන්වීම කියලා කිව්වොත් මම නිවැරදි. ඉතින් මම අන්තර්ජාලයේ සැරිසරද්දී මට එක කවියක්, කවි සිතිවිල්ලක් හමු වුණා. මම තීරණය කළා ඒ ඔබත් සමග බෙදා හදා ගන්නට. එහි මාතෘකා විදියට කවියට දීලා තියෙන්නේ මටත් මොකටද පතලක් කියලා. එහි අන්තර්ගතය මෙන්න මේ වගේ. මටත් තියෙනවා හිතක් අරන් අයුතු සැපතක්. මතක් ලේ නෑ නුඹට විපතක් උඹ හිතයි කියලා හිතක්. මං දුන්න ආදරේ විතරක් උඹට මදීලු ඒක විතරක්. උඹ කියලා තිබුණලු දවසක් නොකිව්වට මටම විතරක්. මටත් කලේ ලොකුම වරදක් කරලා ආදරේ නුඹට විතරක්. උඹත් විසිකලේ මැණික් අහුරක් මටත් මොකටද නිකන් පතලක්. ඉතින් මේ කවියේ අර්ථය ගැන අපි පොඩ්ඩක් බැලුවොතින් ඒ ආදර, ඒ ප්‍රේමේ පෙම්වතා කියන දෙයක් තමයි මෙහි පෙම්වතා කියන විදිහට තමයි මේ කවිය ලියලා තියෙන්නේ. ඉතින් ඔහුගෙන් හැරගිය පෙම්වතියට ලියවිච්ච කවියක් තමයි මේ. ඉතින් මේ හා සැබඳුණු මෙවැනිම අරුතක් දෙන ගීතයක් මා ඔබ වෙනුවෙන් තෝරා ගත්තා. එම ගීතය ගායනා කරන්නේ අමරසිරි පීරිස් මහතා.

ඒ ගීතය ගැන යමක් කියනවා නම් එම ගීතේ පද රචනය සපයලා තියෙන්නේ සමාවෙන් අපි එම ගීතයට යොමු වෙමු.

මට මගේම නොවන මගේම ආදරයක් තිබුණා. ඉතින් එම ගීතේ පද රචනය අමිල තේනුවර විසින් තමයි කරලා තියෙන්නේ. ඒ වගේම සංගීතය දර්ශන රුවන් දිසානායක විසින් කරලා තියෙන්නේ. ඒ අපි සවන් දුන්නේ අමරසිරි පිරිස් මහතාගේ ඉතාමත් සුන්දර ගීතයකට. ඒ වගේම මා අන්තර්ජාලයෙන් තවත් පුංචි ගීතයක් කවියක් ඔබ වෙනින් තෝරාගත්තා. එහි මේ ආදරය ප්‍රේමය ගැන කියනවාට අමතරව පුංචි හාස්‍යකුත් ගැබ් වෙලා තිබ්බා.

ඒ කවිය නම් කරලා තිබුණේ ගොන්කම් නම් ආය කියලා. ඉතින් එහි අන්තර්ගතය මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මං හිතන්නේ මෙහි මේ පෙම්වතිය කියනවා පෙම්වතා ඇය ගැන කියපු විදිහ සහ ඉන් පසු ඇත්තට මේ කියන්නේ පෙම්වතිය විසින් තමයි. රුව නුඹේ පට්ටයි ඒත් හරි කට්ටයි මේ පෙම්වතිය තම පෙම්වතා ගැන කියන්නේ. ලොවක් නැති පෙමක් දුන් මම හරිම මොට්ටයි. ඇය දුක් වෙනවා ඇය හදවතින්ම ප්‍රේම කළාට. කියා මට පිස්සි මනස මගේ වට්ටයි. වෙන පිරිමි නැති වගේ මගේ හිත පොට්ටයි. මේ ලෝකේ වෙන පිරිමි නෑ වගේ මේ පෙම්වතිය ඒ පෙම්වතා වෙතටම ඇදිලා ගිහිල්ලා. මේ මං හිතන්නේ හාස්‍යමය කොටස මෙන්න මේක තමයි. ඇය කියනවා බදාගෙන කොට්ටයි ඇඳ රිදී මෙට්ටයි තාම විඳවනා මම මට එකම අඩු නැට්ටයි. ඇය තමන්ගේ මෝඩකම් ගැන අන්න ඒ විදිහට කියනවා. ඉතින් ඒ වගේම අරුතක් ගෙනෙන සුන්දර ගීතයක් මට හම්බුණා. එම ගීතය ගායනා කරන්නේ නිරෝෂා විරාජනී විසින්. සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට දෙන්න ඔබේ එක හිනා පොදක්. හඬා වැටෙන්නට ලොවට හොරෙන් මට දෙන්න අපේ මතකයෙන් බිනක්. මේ පද රචනය ගැන නම් සඳහන් වෙන්නේ නැහැ කවුද කරලා තියෙන්නේ කියලා. නමුත් සංගීතය සපයලා තියෙන්නේ නන්දසේන කටුවාවල විසින්. අපි එම සුන්දර ගීතයට යොමු වෙමු.

අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා ඔබ සැමට. අදත් මේ ඉරිදා සැන්දෑවේදී ලක්හඬ සහෘද අඩපෑ සමගින් ඔබ හා සම්බන්ධ වීමට ලැබීම වාසනාවක්. FM තරංගමාලා 106.1 ඔස්සේ වෙලින්ටන් ඇක්සස් ගොඩනැගිලි මධ්‍යස්ථානයේ සිට අදත් සජීවීව ඔබ වෙත ගෙන එන ලක්හඬ සහෘද අඩපෑට මූලික දායකත්වය ලබා දෙන්නේ එක්සත් ශ්‍රී ලංකා සංගමය මගිනොයි. අයිබෝවන් වෙල්කම් ටු ලක්කාඩ ද වොයිස් ඔෆ් ශ්‍රී ලංකා ඉන් වෙලින්ටන් ස්පොන්සර්ඩ් බයි යුනයිටඩ් ශ්‍රී ලංකා ඇසෝසියේෂන්. ඉතින් අද ඔබ මා හමුවන්නේ මාර්තු මාසේ පළවෙනි ලක්කාඩ සහෘද අඩපැයත් එක්ක. අද ඇත්තටම වෙලින්ටන් පුරවරයට නම් ඉතාමත් සුන්දර දවසක් වුණා. හොඳින් හිරු රශ්මිය පතිත වෙච්ච දවසක් අද. ඉතින් එමගින් වෙලින්ටන් පුරවරේ සුන්දරත්වය දෙගුණ තෙගුණ වුණා. ඔබ දන්නවා වෙලින්ටන් වල ජීවත් වෙන ඔබ දන්නවා ඇත්තටම හිරු රශ්මිය හොඳින් පතිත වෙන දවසක් කියන්නේ ඇත්තටම වෙලින්ටන්ින් අපිට නම් ඉතාමත් සුන්දර දවසක්. මේ වෙනකොට ඇත්තටම අපි මාස දෙකක් ගිවලා අවසානයි. මේ තුන්වෙනි මාසෙට තමයි 2025 වර්ෂයේ තුන්වෙනි මාසෙදි තමයි අපි ඔබ මේ හමුවන්නේ. ඉතින් ඒ කියන්නේ මේ නව වසරේ 2025 වර්ෂයේ 6 එකක්ම ගෙවිලා අතීතයට එකතු වෙලා ඉවරයි. ඉතින් ඔබ තවමත් පරක්කු නැහැ. ඔබට ඔබගේ 2025 වර්ෂයේ ඔබ ආරම්භයේදී ඔබටම ඇති කරගත්ත ඉලක්ක ඒ වගේම අරමුණු කරා යන්න ඔබ තවමත් ප්‍රමාද නැහැ. ඔබට කළ යුතු වන්නේ ඔබගේ ඉලක්කය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කිරීම පමණයි. ඉතින් අද මා ඔබ වෙනුවෙන් තෝරාගත් ගායකයා ගැන යමක් පවසනවා නම් ඔහු තමයි අමරසිරි පීරිස් මහතා. ඇත්තටම අමරසිරි පීරිස් කලාකරුවා ගැන යමක් කියනවා නම් ඔහු අද්විතීය ගායකයෙක් කියලා කිව්වොත් මම ඇත්තටම නිවැරදි. ලාංකීය ගීත ශාස්ත්‍රයට එකතු වුණු අමරසිරි පීරිස් මහතා දශක කිහිපයක් මුල්ලේම ලාංකීය ගීත ශාස්ත්‍රයට නව නිපයුම් එකතු කරා වගේම ලාංකීය ගීත රසිකාසිකාවියන්ව තම ගීත වෙතට ඇද බැඳ ගන්නට සමත් වුණා. ඉතින් අපි අමරසිරි පීරිස් මහතා ගැන යමක් පවසනවා නම් ඒ මහතාගේ උපන්දිනය වශයෙන් සැලකෙන්නේ 1946 ජූලි මාසේ 21 වෙනිදා. බොර්ලස්ගමුවේදී තමයි අමරසිරි පීරිස් මහතාගේ උපත සිද්ධ වන්නේ. ඒ වගේම ඒ මහතාගේ අධ්‍යාපනය ගැන අපි යමක් කියනවා නම් පළමු අධ්‍යාපනය ලබන්නේ බොර්ලස්ගමුව ආනන්ද විද්‍යාලයෙන්. ඊට පසුව ඔහු සම්බන්ධ වෙනවා බුවන

ඉතින් මා මීළඟට ඔබ වෙනුවෙන් තෝරාගත්ත ගීතය වාශවලදී එලි දැක්වුණු ගීතයක්. මේ තමයි ජනප්‍රිය වෙච්ච ගීතයක්. ඔබ ඇපල් මලක් වගේ. අපි එම සුන්දර ගීතයට යොමු වෙනවා.

ඉතින් ඒත් එකම අදත් ලක්කන්ට සහෘද අඩපයට වෙන්හුණු කාල්සීමාව ක්‍රමයෙන් ගිවිගෙන යනවා. නැවතත් දෙසතියකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට මා ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට සුභරාත්‍රයක් වේවා.